ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදීකොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසිංසන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල් වේවා.

ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා. සමාදානය සිසිල

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය.

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
0: සුදුල ගුවන් විදුලිය.
2: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යමකවන්.
1: සුදුල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කර ගනිම.
2: උදයේ සුදුල ගුවන් විදුලියේ සුදුල උදය වැඩසටහන සමගයි ඔබ මේ රැඳී සිටින්නේ.

0: සුදිලි ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදිල ගුවන් විදුලිය.

0: සුදිලේ ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිලේ

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවර.
1: ඉදිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉදිකටු පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා ඉදිකටු පූජා කිරීමේ ආනිසංසවාසයෙන්. ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති, නමුත් ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමඟ.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිර කුවන් පෙතලිය.

සැදැහැවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.

0: නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනම සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න. පිඟතුනි, මේ බුද්ධ ශාසනය තුල වැඩ සිටිය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත අපි බොහෝ වෙලාවට අපේ ජීවිතයට ගලප ගන්න උත්සාහ කරනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කරනවා. භික්ෂූන් වහන්සේ නමක් නම් මහණෙනි පැවිදි වෙච්ච කෙනෙක් සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න උත්සාහ කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතයේ තිබ්බ ගුණධර්ම, මුගලන් මහරහතන් වහන්සේ තුළ තිබ්බේ ගුණධර්ම තමන්ගේ ජීවිතවලට ගලපගෙන මමත් ඒ වගේ පැවිදි ජීවිතේ දියුණු කරගන්නවා කියලා උත්සාහ කරන්න. ඒ වගේම පැවිදි වෙච්ච භික්ෂුණියක් නම් මම කේමා උප්පලවන්නා වගේ වෙනවා කියලා තමන්ගේ ජීවිතයේ තුළ එවැනි භික්ෂුණීන් වහන්සේලා තුළ තිබ්බ මහා ගුණධර්ම වලින් ටික ටික හරි තමන්ගේ ජීවිතේ දියුණු කරගෙන අන්න එවැනි ශ්‍රාවිකාවන් ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කියලා. ඊළඟට උපාසක උපාසිකාවන්ටත් බුදුරජාණන් වහන්සේ නොයෙක් චරිත ගැන පෙන්නනවා. ඒ අතර උපාසකවරුන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මම චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙනවා, හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ කෙනෙක් වෙනවා කියලා. තමන්ගේ ජීවිතයේ තුළ මේ සිටුවරුන් විදිහ, දැන් ඒ අය සිටුවරු විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ පිහිටලා ගිහි ජීවිතයක් තුළ කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම මාර්ගඵල දක්වා අනාගාමී ඵලයේ දක්වාම ජීවිතේ දියුණු කරගත් අය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපාසිකාවන් හැටියට ගිහි ජීවිතේ ගත කරන අයගේ අරමුණ වෙන්නට ඕනේ මම කුජ්ජුත්තරා වගේ කෙනෙක් වෙනවා, මම වේලුකණ්ඨකී නන්දමාතා වගේ කෙනෙක් වෙනවා කියලා ජීවිතේ තුල උත්සාහ කරන්න කියලා. මේ අතර අපිට මුණ ගැහෙනවා මේ බුද්ධ ශාසනයේ තුල අග්‍රදායකවරු අග්‍රදායිකාවරු, මේ බුද්ධ ශාසනයේ බබලෝ, මේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට ඇප උපස්ථාන කරන්නම පෙරුම් පුරාගෙන ආපු මහා ශ්‍රාවකයෝ පින් ඇති අය ගැන අපිට අහන්න ලැබෙනවා. දැන් සොත්තිය බමුණ හැම බුදු කෙනෙකුටම කුසතන දෙන පුද්ගලයෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර දේශනා කරන ආනන්ද, පිරිනිවන් පාන්න පෙර බුදුරජාණන් වහන්සේට සුජාතාව පූජා කරපු ඒ කිරිපිඩු දානයත්, ඒ වගේම පිරිනිවන් පාන දවසේ චුන්ද කර්මාරපුත්ත පූජා කරපු මේ දානයත් මහත්ඵලයි මහානිසංසයි, බුදු කෙනෙකුට පූජා කරපු දානයන් අතර අග්‍රයි කිය. එතකොට මේ වගේ හැම බුදු කෙනෙක්ගේම ශාසනේ දැන් සැවැත්නුවර ජේතවනාරාමයේ දිහා බලනකොට ඒ පුණ්‍ය භූමිය 18 කෝටියක් කහවණු වියදම් කරලා ඉඩම මිලදී ගන්න, තවත් 18 කෝටියක් වියදම් කරලා කුටි සෙනසුන් ආරාම සකස් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා පූජා කරන උත්සවයටත් 18 කෝටියක් වියදම් කරන්, 54 කෝටියක් තමන් ධාර්මිෂ්ට උපයා සපයාගත ධනය වියදම් කරලා අවිදහිත පුණ්‍ය භූමියක් වෙච්ච මේ ජේතවන පුණ්‍ය භූමිය බුද්ධ ප්‍රමුඛ සංඝයාට සකස් කරලා පූජා කරන්න මහා පිං ඇති පෙරුම් පුරාගෙන ආපු කෙනෙක් තමයි සුදත්ත සිටුවරයා, අනාථපිණ්ඩික සිටුවරයා. මේ බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායකයා බවට අග්‍රදායකයා බවට පත් වුණා. බුදු කෙනෙක්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ ඉන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ මුල් කරගෙන. වස් කාල 19ක් සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඒ වගේමයි විසාකාව කරලා පූජා කරපු පූර්වාරාම නම් වූ කාඹර 1000කින් යුක්ත මේ දෙමහල් ආරාමයේ මේ ප්‍රාසාදේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරපු මේ ආරාමයේ තුල බුදුරජාණන් වහන්සේ වස් කාල 6ක් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවුරුදු 25ක්ම මේ සැවැත්නුවර ආශ්‍රය කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිමින් බොහෝ දිනාට හිතසුව පිණිස විශාල ධර්ම ප්‍රචාරයක් කළා. ඒ නිසා සැවැත්නුවර හිටපු කෝටි 7ක් තරම් ජනතාවගෙන් කෝටි 5කට ආසන්න පිරිසක් මාර්ගඵලලාභීන් බවට පත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පිංගතුනි, මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකෙක් බවට පත් වෙන, අග්‍රදායිකාවක් බවට පත් වෙන මේ අය මහා පිං ඇති පෙර පෙරම් පුරාගෙන එන අය, කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන එන මහා පිං ඇති පිරිස් අතර මම බුදු කෙනෙක්ගේ ශාසනේ මෙන්න මේ විදිහට මගේ ජීවිතේම කැප කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් අප උපස්ථාන කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා කල්ප ලක්ෂයකට පෙර තමයි විසාකාව පවා ප්‍රාර්ථනා කරගෙන පිං කරන්න පටන් ගත්. මේ මහා පිං ඇති විසාකාව එදා ඉපදුනේ සැවැත් නුවර නෙමෙයි, විසාකාවගේ මුතුන් මිත්තන්ගේ නගරේ තමයි රජගහනුවර. රජගහනුවර බිම්බිසාර රජුරුවන්ගේ මේ නගරේ හිටියා අමිත භෝගී සිටුවරු 5 දෙනෙක්. පුණ්‍ය ඉරිදි ඇති සිටුවරු 5 දෙනෙක්. මේ සිටුවරු 5 දෙනා නිසා මේ නගරයට පුදුමාකාර ලැබීමක් තිබ්බේ. විසාකාවගේ මුතුන් මිත්තෝ තමයි මෙන්ඩික සිටුවරයා චන්ද්‍රපත්මා දේවී ඇතුළු මේ පිරිස. මෙන්ඩික සිටුවරයා කියන්නේ මහ පුදුම කෙනෙක්. මෙන්ඩික සිටුවරයා මීට පෙර සසරේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය කාලයක්, බුද්ධ ශූන්‍ය කාලයක්. ඒ කාලේ මේ මෙන්ඩික සිටුවරයාත් බොහොම ධනවත් සිටුවරෙක් හැටියට ඉන්න කාලේ ඒ කාලේ විශාල නියඟයක් ගැන කල්තියා දැනගත්. ඒ දුර්භික්ෂයක් ඇතිවන ලකුණු 15 වෙච්ච වෙලාවේ මෙන්ඩික සිටුවරයා බොහොම බුද්ධිමත් වුණා. පුළුවන් තරම් ධාන්‍ය වර්ග වගා කරන්න පටන් ගත්. කල්තියාම නියඟේට පෙර සූදානම් වුණා. මේ ධාන්‍ය වගා කරලා මේ අස්වැන්න ගෙනහල්ලා මේ වී ආදිය ගෙනහල්ලා පුළුවන් තරම් ආරක්ෂා සහිතව බොහෝ කාලයක් තියාගන්න පුළුවන් විදිහට ගබඩා කරා. ගබඩාවලට පුරවලා පුරවලා ගබඩා පිරිලා ගියා. ඊට පස්සේ ධාන්‍ය ගෙනහල්ලා සම්පූර්ණයෙන්ම බිත්ති මැද තියලා මැටිවලින් වැහුවා. යම් වෙලාවක ආහාර හිඟ වුණහම මේව හරි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා. ඊළඟට ගෙදර මල් පෝච්චි ආදී මොනවා හරි දේවල් තියෙනවා නම් හිස් තැන්. ඒ හැම තැනටම ධාන්‍ය වර්ග පිරෙව්වා. මෙහෙම පුරවලා මුළු ඉඩකඩන්වල හැම තැනම ධාන්‍ය වර්ග ගබඩා කරලා තියාගත්. නමුත් බොහෝ දෙනෙක් ඔය නියඟේ කොහේන එකක් ආවොත් බලාගන්න බැරිය කීකේ හිටියා. නමුත් නියඟේ දුර්භීක්ෂය ආවට පස්සේ බොහෝ දෙනෙකුට ආහාර හිඟයක් ඇති වුණා. ඒ වෙලාවේ මෙන්නික සිටුවරයා එදා ඒ සසරේ තමන් රැස් කරගත්ත මේ ධාන්‍ය වර්ග කල්තියා නුවණින් කල්පනා කළ රැස් කරගත්ත මේ ධාන්‍ය වර්ගයන්ගේ ඒ පිහිටෙන් තමයි බොහෝ දෙනෙක්ගේ ජීවිත ආරක්ෂා කරගත්. ඒ නගරෙම හිටපු පිරිසට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට ටික ටික ටික ටික බෙදා හදා මිනිස්සුන්ට දන් දුන්නා. ඒ දන් දෙමින් ඒ පින තුල බොහෝම පින් ඇති ප්‍රාර්ථනා කරා මට මිනිස්සු ගැන දුකී මගේ යාචකයන්ට දන් දෙන්නම මේ පින උපකාර වේවා. එවැනි චේතනාවෙම සසරි දන් දුන්නා. මෙහෙම දන් දීලා දන් දීලා කාලයක් යනකොට මේ තමන් රැස් කරගත්ත දේවල් සියල්ල දැන් අවසන් වීගෙන වීගෙන ගියා. එහෙම අවසන් වීගෙන යනකොට අර මල් පෝච්චිවල දාලා හංගපු තැන්වල බිත්ති මැද්දේ තියලා මේ මැටි ගහලා හංගගත් තැන් මේ හැම තැනකම තිබ්බ ධාන්‍ය අවසන් වීගෙන යනකොට ගෙයි වල්ලලා තිබ්බ පුංචි මුට්ටියක්. මේ මුට්ටියේ තිබ්බ ධාන්‍ය ටිකක් දැන් අවසන් වීගෙන යනවා. අන්තිම ටික. එදා මේ මෙන්ඩික සිටුවරයා ඒ ආත්මේ බොහොම වෙහෙසට පත් වෙලා ගෙදර ඇවිල්ලා තමන්ගේ දේවියට කියනවා ආහාර ටිකක් හදන්නක මට හොඳටම බඩකිනී කිව්. නමුත් ඒ දේවිය කවදාවත් නෑ කියන වචනේ තමන්ගේ කටින් කියන්නේ නැති දේවිය හාමන් සකස් කරන්නම් කියලා දන්නව ධාන්‍ය චුට්ටයි තියෙන. ගියා. ගිහිල්ලා ඉවර වෙලා මේ තියෙන ටික අරගෙන බැලුවා. මේක එක කටකටවත් ප්‍රමාණවත් නෑ, කමක් නෑ කියලා බොහොම අමාරුවෙන් අරපිරි මැස්මෙන් මේක සුද්ධ කරලා අරගෙන ලිපේ තියලා ආහාරය සකස් කරා. ටික වෙලාවක් යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් එදා නිරෝධ සමාපත්තියෙන් නැකිටලා ගන්ධ මාදන පර්වතයේ හිටිය මේ පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා ධානයක් පිළිගන්න සුදුසු තැනක් තියෙනවද. මේ මනුස්ස ලෝකෙ විශාල දුර්භීෂයක් පැතිරිච්ච කාලය. උන්වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා නිරෝධ සමාපත්තියෙන් නැගී ඉඳලා 8 වෙනි දවසේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේට ධානයක් නොලැබුණොත් එදාට පිරිනිවන් පාන්න සිද්ධ වෙන. උන්වහන්සේ බැලුවා පිරිනිවන් පාන්න මට සිද්ධ වෙයිද, දානයක් පිළිගන්න සුදුසු කෙනෙක් ඉන්නවාද කියලා බලනකොට මේ සිටුවරයාගේ නිවස දැක්කා. පින් ඇති කෙනෙක්, දන් දෙන්න සිතුවිලි තියෙන කෙනෙක්, මහා පින් ඇති කෙනෙක්. අහසින්ම පාත්‍රය අරගෙන මේ මිදුලට වැඩම කරා. හැබැයි ඒ වෙලාවේ දේවිය දැනගත්තා ගෙදර හරිය දෙයක් නැහැ, ඉතුරු වෙලා තියෙන ටිකයි. මේ සිටුවරයා පුදුම සතුටෙන් ගිහිල්ලා අර ධාන්‍ය ටික අරන් එන්න කීවා. මේ ස්වාමීන් වහන්සේට පූජා කරු, මට නැතත් කමක් නැහැ කීවා. ගිහිල්ලා අර භාජනේ ඇරලා බලනකොට හරිම පුදුමයි. සම්පූර්ණයෙන්ම සුවඳ හමන ඇල්හාලි බත් වලින් පිරිච්ච මුට්ටියක් බවට පත් වෙලා මේ දානි භාජනයම අරගෙන පුදුම සතුටෙන් ඇවිල්ලා මේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට මේ දානි ටික බෙදුව හරිම පුදුමයි, හරිම ආශ්චර්යයි. දානි බෙදන්න බෙදන්න අර භාජනේ පිරිලා එනවා. උන්වහන්සේට දන් බෙදලා අවසන් වුණා. උන්වහන්සේ පින් අනුමෝදන් කරලා අහසින් වැඩියා. නමුත් අර භාජනේ අවසන් වෙන්නේ නැහැ. නියගේ අවසන් වෙනකම්ම මේ භාජනේ නගරවාසීන්ට, මේ ප්‍රදේශවාසීන්ට, දුගී මගී යාචකයන්ට දන් දුන්නා. ගන්න ගන්න හැඳ පිරෙනවා මේ පුණ්‍ය මහිමේ නිසා. ඔන්න ඔය වගේ මහා පින් ඇති කෙනෙක් තමයි එදා මෙන්ඩික සිටුවරයා හැටියට, විසාකාවගේ මුතුන් මිත්තන් හැටියට ඉපදුනේ. මේ මෙන්ඩික සිටුවරයාගේ මේ පුණ්‍ය මහිමේ නිසාම පෝය දවසට නාල කරලා තෙත්තු කෙස් ඇතුව නගරේ ඉදිරියට ඇවිල්ලා යම් අදිෂ්ඨානයක් කරනවා නම් අටකිරියක් මානේ තියෙන මේ වී ගබඩාවන් වීවලින් පිරිලා ඉතිරිලා යනවා. එතකොට මේ වගේ මහා පින් ඇති සිටුවරයෙක් තමයි මෙන්ඩික සිටුවර. ඔය වගේ සිටුවරු පස් දෙනෙක් එදා බිම්බිසාර රජුරුවන්ගේ ඒ නගරයේ තුල රජගහනුවර හිටියා. ඒ නිසා කොසල් රජුරුව බිම්බිසාර රජුරුවන්ගෙන් ඉල්ලීමක් කරා, ඔබේ නගරේ මහා පින් ඇති අමිත භෝගී සිටුවරු පස් දෙනෙක් ඉන්නවා. අනේ එයින් එක සිටුවරෙක් හරි මගේ නගරයටත් කොසල් රාජ්‍යයටත් මේ කෝසල රාජධානියටත් එක සිටුවරෙක් හරි ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. මෙන්න මේ ඉල්ලීම පරිදි තමයි බිම්බිසාර රජුරුවව තීරණය කරා විසාකාවගේ මුතුන් මිත්තන්ගේ මේ පරපුරම කොසල් රජුරුවන්ට ඒ නගරයට තෑගි කරලා යවන්. අන්නේ පොරොන්දුව පිට තමයි එදා රජගහ නුවර ඉඳන් කෝසල රාජ්‍යයට, කොසල් ජනපදයට පිටත් කරලා මෙන්ඩික සිටුවරයාගේ බිසව තමයි චන්ද්‍ර පත්මාදේවි. එක අතක චන්ද්‍ර ලක්ෂණත් අනිත් අතේ පත්ම ලාංඡනයත් ඇතුව ඉපදිච්ච මහා පින් ඇති කෙනෙක්. ඉතින් ඒ අයට දාව ලැබිච්ච දරුවා තමයි ධනංජය සිටුවරයා. මේ ධනංජය සිටුවරයාගේ පළවෙනිම දරුවා තමයි විසාකා සිටු දියණි. ඉතින් ඒ නිසා මේ විසාකාවගේ මේ මුතුන් මිත්තන් මේ සියලු දෙනාම එදා රජගහ නුවර ඉඳන් පෙරහැරකින් තමයි කෝසල රාජධානියට පිටත් වෙලා තමන්ගේ මුතුන් මිත්තන්, පෙළපති අය, ඥාතීන් ඒ වගේ මහා පිරිසක් සමග පෙරහැරකින් මේ නගරයට පැමිණෙනකොට එදා දහවල් කාලේ සාකේත නුවර තමයි ආහාර ගන්න නතර වුණ. ඒ ආහාර ගන්න නතර වෙච්ච නගරේ මේ අය කල්පනා කරා සැවැත් නුවරට යොදුන් හතක් තියෙනවා මේ සාකේත නුවර. දිවා ආහාරය අරගෙන ටිකක් නතර වෙලා කල්පනා කරා, ඉතින් සැවැත් නුවර මෙතනට ළඟයි. මෙතනත් කොසල් රජුරුවන්ගේම නගරේ කොටසක්. අපි සියලු දෙනා මෙතන නගරයක් හදාගමු කියලා එදා විසාකාවගේ මේ ඥාති මුතුන් මිත් ඔක්කොම සාකේත නුවර තමයි නගරයක් හදාගෙන අර පිරිස සියලු දෙනා මේ කොසල් රජුරුවන්ගේ අවසරේ පරිදි ඒ නගරේ නතර වුණා. මේ විසාකාව සෝවාන් වුණේ රජගහ නුවර. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා එදා රජගහ නුවර බිම්බිසාර රජුරුවන්ට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කරේ 1000ක් සංඝ පිරිස පිරිවරාගෙන. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා. ඒ වගේම සාරිපුත්ත මොග්ගල්ලාන භික්ෂූන් වහන්සේලා සමග 250ක් පිරිස, 1250ක් පිරිස එදා රජගහ නුවර වැඩ හිටියා. මේ 1250ක් පිරිස මෙන්ඩික සිටුවරයාගේ මේ රජගහ නුවර මේ ප්‍රදේශයට වඩම්මන්න එදා රජගහ නුවර ඉන්නකොට මෙන්ඩික සිටුවරයා පෙරහැරක් සංවිධානය කළා තමන්ගේ නගරයට වඩම්මලා දානයක් සූදානම් කරා. මේ බුද්ධ ප්‍රමුඛ 1250ක් සංඝ පිරිස පිළිගන්න සකස් කරපු පෙරහැරේ මල් කල අරගෙන හිටපු මේ පොඩි දරුවන් අතර විසාකාවට එදා අවුරුදු 7යි. එදා ඒ පෙරහැරේ ඉදිරියෙන් ගිය කෙනෙක් තමයි විසාකාව. එදා බුදුරජාණන් වහන්සේට මෙන්ඩික සිටුවරය ඇතුළු මේ පිරිස දන් පැන් පූජා කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලැබුවා. ඒ අතර අවුරුදු 7ක් වයස ඇති විසාකාව උතුම් සෝවාන් ඵලයට පත් වුණා. එතකොට විසාකාව තමන්ගේ මුතුන් මිත්තන් මෙන්ඩික සිටුවරයා, චන්ද්‍රපත්මාදේවිය, ධනංජය සිටුවරයා, විසාකාවගේ මෑණියු තමයි සුමනාදේවිය. එතකොට මේ සියලු දෙනා එක්ක තමන්ගේ මුතුන් මිත්තන් ඥාතීන් සමග සාකේත නුවර තමයි නතර වෙලා කල් ගත කරේ. ඉතින් විසාකාව මෙහෙම තරුණ වයසට එනකොට එදා සාකේත නුවර අසලින් ගලාගෙන ගියා මේ අචිරවතී නදිය. මේ ගඟට ගියා නාන්න. නාල ගොඩට එනකොටම මහ විශාල වර්ෂාවක් හිටි හැටි ඇදහැලුණා. මේ ගඟ දෙපස තැන් තැන්වල තියෙනවා හදිස්සියේ වැස්සක් ඇදහැලුණොත්, නොතෙමි ඉන්න තමන්ට රෙදි මාරු කරගන්න මේ වගේ පොඩි අම්බලන් වගේ හදලා තියෙන. විසාකාවගේ ඉහෙලියන් ටික අර වහිනකොට වතුරෙන් ගොඩට ඇවිල්ලා රෙදිත් අරගෙන දුවගෙන ගිහිල්ලා අර අම්බලමකට ගියා නොතෙමින්. විසාකාව ඒ වෙලාවේ වතුරෙන් ගොඩට ඇවිල්ලා මොනතරම් වැස්සත් තමන්ගේ ඇඳුම් තෙමුණත් දුවගෙන ගියේ නෑ. බොහෝම සංවර ගමනකින් තමයි අම්බලම ළඟට ගියේ. ඒ අනකොට සැවැත් නුවර මිගාර සිටුවරයාගේ නියෝජිත වෙච්ච බ්‍රාහ්මණවරු අට දෙනෙක්, මිගාර සිටුවරයාගේ පුත්‍රයා වෙච්ච පූර්ණවර්ධන කුමාරයාට සුදුසු දියණියක් හොයන්න හිතාගෙන ඇවිදගෙන යනවා නගරේ තැන් තැන්වල සුදුසු කෙනෙක් හොයනවා. මෙහෙම යනකොට මේ අයත් අර වැස්සට අර අම්බලමට ආව. අම්බලමට ඇවිල්ලා මේ බ්‍රාහ්මණවරු අට දෙනා ඉන්නකොට මේ අය දකිනවා නොතෙමි ඉන්න මේ අම්බලමට දුවගෙන ආවට අනිත් තරුණ කාන්තාවෝ මේ විසාකාව බොහොම ලස්සන කෙනෙක්. කිසිම කලබලයක් නැතුව තමන්ගේ ඇඳුම් තෙමුණත් රෙදි තෙමුණත් බොහොම සංවර ගමනකින් අම්බලමට ආවා. මේ අට දෙනාම මූණෙන් මූණ බලාගෙන විසාකාවගේ මේ සංවර ගමන ගැන කල්පනා කළ බැලුවා. අංග ලක්ෂණ දිහා බලනකොට පංච කල්යාණේම පිහිටලා තියෙනවා. ඒ වෙලේ කතා කරා. කතා කරලා ඇහුවා, ඇයි දියණිය මේ මහ වර්ෂාවක් ඇදහැලිද්දී ඔබේ යාළුව දුවගෙන ඇවිල්ලා මේ අම්බලමට ආවත් ඇයි ඔබ බොහොම සංවරව මේ හිමින් ආවේ ඇයි කියලා ඇහුවා තෙමි තෙමි. එතකොට විසාකාව කියනවා, මගේ දෙමව්පිය මාව කෙනෙකුට විවාහ කරලා පිටත් කරන්න තියෙන කෙනෙක්. ඒ නිසා මම වගේ කෙනෙක් දුවගෙන ගිහිල්ලා ඇදගෙන වැටුනොත්, තුවාල වුණොත්, යම් අනතුරක් වුණොත් මගේ දෙමව්පියන්ට තමයි දුක. කාන්තාවක් දුවන එක සුදුසු නෑ, ඒක අසංවරයි. මගේ මේ රෙදි ටික මට වේල ගන්න පුළුවන්. නමුත් ඒ අසංවරකම නිසා මම දුවන්නේ නෑ කීවා. ඒක සුදුසු නෑ කීවා. මං අන්නේ නිසා තමයි කිව්ව, තෙමුණත් කමක් නෑ කියලා මේ හිමින් ආවේ. අන්නේ කරුණු ටික අහගත්ත මේ සිටුවරු අට දෙනා මූණෙන් මූණ බලලා මේ අය කතා වුණා, මෙන්න මේ කෙනානම් සුදුසුයි අපේ මිගාර සිටුවරයාගේ පුත්‍රයා වෙච්ච පූර්ණවර්ධන කුමාරයට මේ දියණිය සුදුසුයි. ඉතින් තමන්ගේ දෙමව්පිය කවුද, පෙළපත් කොහොමද, මේ විස්තර ගැනත් දැනගත්ත බ්‍රාහ්මණවරු අට දෙනා ඒ වෙලාවෙම විසාකාවගේ කරට මල් මාලාවක් දැම්ම. ඒකට කියන්නේ ධාරක පරිත්‍රාජය. මේ ධාරක පරිබ්‍රාජය කියන මේ මල් මාලාව දැම්මට පස්සේ ඔන්න කියා හිටිය, දියණිය අපි මේ වගේ පිරිසක් අපි මිගාර සිටුවරයට මේ කුමාරිකාවක් හොයන්න යන්නේ, ඔබ මේකට ගැළපෙනවා කියලා මල් මාලාව දාලා සම්මත කරාට පස්සේ විසාකාව පණවිඩයක් ඇරිය රථයක් එවන්න කියලා රථයකින් තමයි අර පිරිසත් එක්කම තමන්ගේ නිවසට ගියේ. ගියාට පස්සේ මේ අය ඇවිල්ලා විසාකාවගේ මුතුන් මිත්තෝයි දෙමව්පියන් මුණ ගැහිලා කතා බහ කරලා දැන් ඔන්න විවාහයට සියලු කටයුතු සූදානම් කරගත්. දින තීරණය කරගෙන දැන් මිගාර සිටුවරයා ඇතුළු මේ සියලු දෙනාත්, ඒ වගේම කොසල් රජ්ජුරුව මැති ඇමතිවරු මේ සියලු දෙනාත් විවාහයට මාස 4කට පෙර තමයි සාකේත නුවරට ගියේ. දැන් සාකේත නුවරට ගියාට පස්සේ ධනංජය සිටුවරයා විසාකාවගේ පියාණන් මේ කොසල් රජ්ජුරුවන්ට අමාත්‍යවරුන්ට සියලු දෙනාට පහසුකම් සලස්සමින් මාස 4ක් පුරාවටම දැන් මේ තාම විවාහේ වෙන්නේ නැහැ. දැන් රජ්ජුරුව බැලුවා බැලුවා කල් යනවා යනවා දැන් මාස 4ක් ගෙවිලා ගියා, තාම මේ විවාහයට දිනයක් නැහැ. ඒ වෙලේ කොසල් රජ්ජුරුව කියනවා, අපිට ගොඩක් වැඩ කටයුතු තියෙනවා, අපේ රාජ්‍ය තියෙනවා, අපිට මෙහෙම කල් ගත කරන්න බෑ. ඒ වෙලාවේ ධනංජී සිටුවරයා කල්පනා කර, අපේ දියණිය විවාහ වෙන දවසේ කාටවත් නැති විශාල ආභරණයක් හදලා දෑවැද්දට දෙන්න ඕන කියලා. අන්නේ ආභරණ හදන්න තමයි මාස 4ක කාලයක් ගත වුණේ. මේ මහලතා ප්‍රසාදනී කියන මේ ආභරණය, අපි කියන්නේ මේල පළඳනාව කියලා, මෙන්න මේ පළඳනාව 9 කෝටියක් වටින මේ පළඳනාව සකස් කරන්න මාස 4ක කාලයක් ගත වුණා. පිංගතුනි, විසාකාවට ඇත්තු 5 දෙනෙකුගේ කාය ශක්තියක් ඇති කෙනෙක් කියලා සඳහන් වෙනවා. පෙර සසරේ කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරාගෙන ආපු දම් පිංකම් කරමින් ආපු කෙනෙක්. ඒ ප්‍රාර්ථනා මහිමේ නිසා, ඒ පුණ්‍ය ශක්තිය නිසා ඇත්තු 5 දෙනෙකුගේ කාය ශක්තියක් ඇතුව ඉපදිච්ච කෙනෙක් තමයි විසාකාව. එවැනි කාය ශක්තියක් ඇති කෙනෙකුට තමයි මේ පළඳනාව පළඳින්න පුළුවන්. දැන් ඔබට හිතෙන්න පුළුවන්, මේල පළඳනාවක් ඉපා මේක මේ කරට දාගන්න එකක්ද, අතේ දාගන්න එකක්ද, එක්ක කනේ ඉල්ල ගන්න එකක්ද, මේක නිකන් මුද්දක් වගේ එකක්ද, චේන් එකක්ද? පින්වතුනි, ඉන වටේට පැලඳ ගන්න ආභරණයක්. සම්පූර්ණයෙන්ම ඉන වටේට පැලඳගත්තට පස්සේ තමන්ගේ මේ විලුඹ දක්වාම සම්පූර්ණයෙන්ම පැතිරලා යන ආකාරය, අත්තරණින් මැණික් ගල් වලින් නිර්මාණය කරපු සම්පූර්ණ ආභරණයක් තමයි මේල පළඳනා. මේ පළඳනාව බොහොම බරයි. රන් රිදී මුතු මැණික් වලින් පිරිච්ච ආභරණයක්. මේ පළඳනාව උස්සලා පැලඳ ගන්නත් ලොකු කාය ශක්තියක් තියෙන කෙනෙක් වෙන්නට ඕන. මේ වටිනා පළඳනාව සකස් කරලා එදා විවාහ ගිවිස ගැනීම සියල්ල සිදු කරා. බොහොම ලස්සනට විවාහ උත්සවේ රාජකීය විවාහයක් හැටියටම කොසල් රජුරුව මැති ඇමතිවරු මේ සිටුවරු සියලු දෙනා එකතු වෙලා සාකේත නුවර විවාහය සිද්ධ වෙලා විසාකාව පෙරහැරෙන් එදා මිගාර සිටුවරයාගේ නිවසට වඩම්මගෙන පැමිණිය. දැන් මෙහෙම අරගෙන එන දවසේ විසාකාවට දෑවැද්දට එළුවන් ඒ වගේම ඇත්තු අස්වයන් ආදී ගව මහේශාක්‍ය නුයේක් විශාල පිරිසක් දෑවැද්දට දුන්නා. ඒ විතරක් නෙවෙයි විසාකාව එන වෙලාවේ කිරි එළ දෙන්නු 60,000ක් දෙනා ගව ගාලෙන් පැනලා විසාකාව පස්සෙන් දුවගෙන ආවා කියනවා. එතකොට මේ වගේ මහා විශාල පිරිසක් එක්ක තමයි විසාකාව එන කටයුතු සිද්ධ වුණේ. එදා දැන් මිගාර සිටුවරයාගේ නිවසට ආපු වෙලාවේ, හැබැයි මිගාර සිටුවරයා කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි, නිගණ්ඨ නාත පුත් අදහාගෙන හිටපු නිගණ්ඨ ශ්‍රාවක පිරිසක්. මේ විවාහය වෙන්න පෙර මේ කරුණ තීරණය කරන වෙලාවෙත් විසාකාව තමන්ගේ පියාණන් ධනංජේ සිටුවරයා ඇතුළු පිරිස ඒ වෙනකොටත් ඒ අය සෝවාන් වෙච්ච අය. මේ අය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මතක් කර සිටියා, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස අපි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ. අපි ධර්මාවබෝධයේ පිණිස කටයුතු කරන ශ්‍රාවකයෝ. අපිට තුනුරුවන්ගෙන් අර ජීවිතයක් නැහැ. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ අපේ දියණිය විසාකාවට සැවැත් නුවර මිගාර සිටුවරයාගේ පුත්‍ර රත්නය මේ විදිහට විවාහ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ අය නිගණ්ඨ ශ්‍රාවකයන්ව අදහාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික පිරිසක්. මේ විවාහය කරන්නද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් කරුණු විමසුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අනාගතයේ දිහා දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේ වදාළ, විසාකා බොහෝම පිං ඇති කෙනෙක්, ඒ අයටත් යහපතක් වෙනවා. ඒ නිසා මේ විවාහය ඒ කටයුතු තීරණය කරගත් ආකාරයටම සිදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන්නා. විසාකා විවාහ වෙලත් මිගාර සිටුවරයාගේ නිවසට පැමිණියා. ඒ ආපු වෙලාවේ මිගාර සිටුවරයාගේ නිවසේ පසුවදා දානයක් සූදානම් කරලා තිබුණා. ඉතින් ඒ අයත් පිළිගන්නේ නිගණ්ඨයන්ව මේ රහතන් වහන්සේලා කියලානේ. දැන් විවාහ වෙලා ආපු දවසේ දියණියට කියනවා, දියණිය විසාකාව හෙට දවසේ අපි දානයක් දෙනවා රහතන් වහන්සේලා. අනේ විසාකාව පුදුම සතුටකටපත් වුණා. අනේ කොච්චර දෙයක්ද රහතන් වහන්සේලාට දන් දෙන්න තියෙනවා නම් කියලා. දැන් පසුවදා ඔක්කොම සූදානම් කරලා විසාකාවට පණිවිඩය ඇරුවා දියණිය. අන්න රහතන් වහන්සේලා වැඩම කරලා ඉන්නවා පහළට එන්න කියලා. විසාකාව බොහොම සතුටෙන් දුවගෙන දුවගෙන ආවා. පහළට ඇවිල්ලා බලනකොට මේ නිගණ්ඨයෝ ටිකක් ඇඳුමක් නැතුව නිර්වතින් ඇවිල්ලා ඉන්න නිගණ්ඨයෝ 500ක් තරම් පිරිසක් දැක්ක ගමන් චිකේ මේ මොනුන්ද කියලා විසාකාව එහෙම අනිත් පැත්ත හැරිලා දුවගෙන ගියා. ඒ වෙලේ මේ නිගණ්ඨයෝ බැන බැන ආපහු ගියා. මේ මිත්‍යා දෘෂ්ටික කාන්තාවක් මේ ගෙදරට ගෙනහලා අපිට ලැජ්ජ කරා. අර දානයත් ප්‍රතික්ෂේප කළ බැන බැන පිටත් වෙලා ගියා. හැබැයි මේ සිදුවීම වුණත් මිගාර සිටුවරයා දැන් මේක හිතේ තියාගෙන හිටියා. විසාකාවට බැන වැදුනේ මොනවත් නැහැ. දැන් ඔහොම දවස් කීපයක් ගෙවිලා ගියා. මෙහෙම යනකොට දැන් හැබැයි විසාකාවට දැන් දානයක් දෙන්න විදිහක් නැහැ. බණ අහන්න විදිහක් නැහැ. මේ ගෙදර ඔක්කොම නිගණ්ඨයෝ සරණ ගිය පිරිස. නිගණ්ඨ නාත පුත්තගේ මේ මිත්‍යා දෘෂ්ටික පිරිස තමයි සරණ ගිහිල්ලා ඉන්නේ. ඉතින් විසාකාව හිටියට බොහොම දුකසේ තමයි කාලේ ගත කරන්නේ. අනේ මට බුදුරජාණන් වහන්සේව දකින්න විදිහක් නැහැ. මේ විවාහෙන් නිසා මට බණපදයක් අහන්න විදිහක් නැහැ. මහරහතන් වහන්සේලාට අප උපස්ථානයක් කරන්න විදිහක් නැහැ. මට තුනුරුවන් අනුව කටයුතු කරන්න විදිහක් නැහැ නේද කියලා විසාකාව බොහොම දුකසේ තමයි ජීවත් වෙන්නේ. දවසක් විසාකාවගේ මාමණ්ඩි එදා පාර පැත්තට වෙන්න වාඩි වෙලා ගෙයි සාලේ ඉඳගෙන ආහාර අනුභව කරනවා. විසාකාව පවන් සලසලා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් ගෙපිලිවලින් පිණ්ඩපාතේ වඩිනකොට මේ මිගාර සිටුවරයාගේ ගේ ඉදිරියටත් පිණ්ඩපාතේ වැඩම කරා. ඒ වෙලාවේ විසාකාව තමන්ගේ මාමණ්ඩියට පවන් සලසලා හිටියේ මාමණ්ඩි ආහාර ගන්න. ඒ වෙලාවේ විසාකාවට දැන් මුකුත් කියාගන්න විදිහක් නැහැ. විසාකාව දන්නවා මේ ගෙදරින් මොනවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ලැබෙන්නේ නැහැ. ඒ වෙලේ විසාකාව අර ස්වාමීන් වහන්සේට ඇහෙන්න කියනවා, අපේ මාමණ්ඩියේ පුරාණේ අනුභව කරනවා ස්වාමීනි, වෙන තැනකට වඩින්නේ කියෝ. මෙන්න මේ කියපු වචනේ ඇහිච්ච ගමන් මිගාර සිටුවරයට පුදුම කේන්තියක් ඇති වුණා. ඒකට හේතුව පුරාණයේ කියලා එදා හඳුන්වන අසූචිවලට. ඒ වෙලාවේ මේ මාමණ්ඩියට එක පාට තරහක් ඇති වුණේ, මං අසූචි අනුභව කරනවා කියලා නේද අර ස්වාමීන් වහන්සේට කිව්වේ කියලා පුදුම කේන්තියක් ඇති වෙලා නැකිට්ටා. නැකිට්ලා කියා හිටියා දැම්ම යන්න ලෑස්ති වෙන්න කියෝ. අන්න ඒ වෙලේ විසාකාව කියනවා, මගේ පියතුමානන් ධනංජේ සිටුවරයා, මම විවාහ වෙන දවසේ යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් විනිශ්චය කරන්න කියලා බොහොම පඬිත ඇති විනිශ්චය මණ්ඩලයේ 8 දෙනෙක් එක්ක තමයි විසාකාව පිටත් කළා එවන්. බලන්න විසාකාවගේ පියතුමා කොච්චර බුද්ධිමත්ද කියලා. අන්නේ මණ්ඩලයේ ඉදිරියේ මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳ ගන්න කියලා. මම වැරදිකාරයා වුණොත් මං යනවා කියෝ. ඒ වෙලේ අර පඬිත නුවණැති විනිශ්චය මණ්ඩලයේ 8 දෙනා විසාකාව ඉදිරියට කැඳෙව්වා. ඒ කැඳෙව්වට පස්සේ දැන් මේ 8 දෙනා ඉදිරියේ විසාකාවට තියෙන චෝදනාව දැන් ඉදිරිපත් කරනවා. මිගාර සිටුවරයා කියනවා, මේ තැනැත්තිය මට අසූචි අනුභව කරනවා කියලා මේ විදියට නිඳා කරා. අන්න ඒ නිසා මෙහි ඉන්න විදිහක් නැහැ කියව මේ මගේ සිටු මැදුර කියව. ඒ වෙලේ විසාකාවගෙන් දැන් අර අය අහනවා, ඇත්තද මේ කියපු කතාව? එතකොට විසාකාව කියනවා, නෑ මම එතන අදහස් කරේ පුරාණේ අනුභව කරනවා කියලා. මගේ මාමණ්ඩිය බොහෝම පින් ඇති කෙනේ. පෙර පින් නිසා තමයි මේ සිටු තනතුරු ලැබිලා මේ වගේ මහ විශාල ධන සම්පත් ලැබිච්ච සිටුවරයෙක් වෙලා තියෙන්නේ. ඒ නිසා පෙර කරපු පිනෙන් ලැබිච්ච මේ පුණ්‍ය ශක්තිය අනුභව කරනවා කියන එක තමයි මං පුරාණේ අනුභව කරනවා කියලා කිව්වේ. ස්වාමීනි වෙන තැනකට වඩින්න කියලා කිව්වේ අලුතෙන් පිනක් කරගන්නේ නැහැ, දන් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ගෙදරින් දානයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි වෙන තැනකට වඩින්න කියලා මම කිව්වේ කියලා ඔන්න විසාකාව කරුණු දැක්කෝ. අන්න ඒ වෙලාවේ අර 8 දිනෙකින් යුක්ත විනිශ්චය මණ්ඩලයේ තීරණය කරා විසාකාව නිවැරදියි කියලා. ඒ වෙලාවේ මිගාර සිටුවරයත් ඒක පිළිගත්. ඒ වෙලේ ඇහුවා, තව චෝදනාවක් තියෙනවද කියලා විසාකාවට. එතකොට ඊළඟ චෝදනාව ඉදිරිපත් කරා, මේ විසාකාව විවාහ වෙලා ආපු දවසේ අපේ පුතා ගැන හොයන්නේ නැතුව පිටත් වෙලා ගියා කියව විසාකාව එක්කරගෙන ආපු කාන්තාව කීප දෙනෙක් එකතු කරගෙන පිටත් වෙලා ගිහිල්ලා අර අස්වගාලට වෙලා හිටියා. විවාහ වෙච්ච දවසේ රාත්‍රී රෑ බෝ වෙනකම්ම ඒ අස්වගාලේ ගත කර අපේ පුතා ගැන හෙව්වේ නෑ කිය. ඔන්න විසාකාවට ආපු ඊළඟ චෝදනා. එතකොට ඇහුවා, මේ ඇයි කියලා. එතකොට විසාකාව කියනවා, එදා පිටත් වෙලා ආපු දවසේ මට දෑවැද්ද හැටියට අස්සියෝ ඇත්තු බැටළුවෝ මේ වගේ නොයේක් සත්තු විශාල පිරිසක් මාත් එක්ක පිටත් වෙලා මේ ප්‍රදේශයට ආවා. ඒ ආපු අස්වයන් අතරින් අජානීය අස්ව වෙළඹකට පැටියෙක් එදාම ඉපදුනා. ඒ පැටිය ඉපදිච්ච වෙලාවේ අපේ දෙමව්පිය අපිට උගන්වලා තියෙන්නේ සතෙක් හම්බුනාට පස්සේ ගිහින් ඇප උපස්ථාන කරන්න කියලා. ඒ නිසා අස්වේකුට වුණත් ගවයේකුට වුණත් කාට වුණත් පැටියෙක් ලැබුණාට පස්සේ අපි ගිහිල්ලා නහවලා දුන් අල්ලලා පිරිසිදු කරලා ඒ කටයුතු කරලා තමයි අපි ගිහිල්ලා නිදාගන්නේ. අන්න ඒ වෙලාවේ විනිශ්චය මණ්ඩලය එතනිනුත් විසාකාව නිවැරදි කෙනෙක් බවට ඔන්න එතනිනුත් ඔප්පු වුණා. ඊට පස්සේ ඇහුවා, මිගාර සිටුවරයාගේ මේ විසාකාවට තවත් චෝදනා තියෙනවද? එතකොට මේ සිටුවරයා කියනවා, ඔයිට වඩා තව ලොකු චෝදනාවක් තියෙනවා කියව. මම මේක කියාගන්න බැරුව තමයි කිව හිටියේ. ඒ මොකද්ද කියලා ඇහුවා. විසාකාව විවාහ වෙන්න කලින් දවසේ එදා අපි ගිහිල්ලා ඉන්නකොට විසාකාවගේ පියතුමා රෑ විසාකාවගේ කාමරේට ඇවිල්ලා රහසේ වගේ කරුණු කීපයක් කිව්වා. මං ඒව රහසින් අහගෙන හිටියක, මං අල්ලපු කාමරේ හිටියේ. මේවා මගේ හිතට වද දෙනවා කියව. ඒ මොනවද කියලා ඇහුවා. ඇතුළත ගිනි පිටට දෙන්න එපා, පිටත ගිනි ගෙට ගන්න එපා. යමක් ඉල්ලන් ආවොත් ගෙනත් දෙනවා නම් ඒ කෙනාට ආයෙමත් දෙන්න. ඇති හැකි අය කපටිකමින් ඉල්ලුවොත් දෙන්න එපා. ඊළඟට දෙන්නම් කියලා ඉල්ලුවොත් ඒ කෙනා නොදී හිටියත් දෙන්න. මේ වගේ නොයෙක් කරුණු, සුකං නිසීදිතබ්බං, සුකං බුංජිතබ්බං, සුකං නිසිජ්ජිතබ්බං, අදන්තාතස්ස දාතබ්බං, මේ වගේ නොයෙක් කරුණු විසාකාවගේ පියා විසාකාව විවාහ වෙන්න පෙර දවසේ ඇවිල්ලා රහසෙන් මේ වගේ කරුණු කීපයක් කිව්වා. මෙන්න මේ කරුණු මං අහගෙන හිටියා, මේකේ අර්ථය මොකද්ද කියලා මට දැනගන්න ඕන කිව්වා. මේක මගේ හිතට වද දෙනවා කිව්වා. අන්න ඒ වෙලාවේ විසාකාව එකින් එක පැහැදිලි කරා, මම විවාහ වෙන දවසේ මගේ පියා තෙරුවන් සරණ ගිය කෙනෙක්, බුදුරජාණන් වහන්සේව සරණ ගිය කෙනෙක්. ඒ නිසා මගේ පියා ඇවිල්ලා මට කියා හිටියේ ඇතුළත ගිනි පිටට දෙන්න එපා කියලා කියා හිටියේ මේ පවුලේ ඇතිවෙන ආරවුල්, දෙමව්පියන්ගේ අඩුපාඩු, ස්වාමියාගේ අඩුපාඩු, පවුලේ ඥාතීන්ගේ අඩුපාඩු පිටායේ එක කියන්න එපා කියන කාරණේයි
1: ඒ මගේ පියා කියා හිටිය. ඊළඟට පිටත ගිනි ගෙටගන්න එපා කියලා මට උපදේශයක් හැටියට දුන්නේ. පිට තියෙන ප්‍රශ්න, රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න, අහල පහල ගෙවල් දොරවල්වල ප්‍රශ්න, මිනිස්සුන්ගේ තියෙන අඩුපාඩු ගෙවල් ඇතුළේ කතා කරන්න එපා. ඒ නිසා ඒවා ගෙටගන්න එපා කියන එකයි දෙවනියට කියා හිටිය. ඊළඟට ඇහුවා දදන්තස්ස දාතබ්බං කියලා කිව්වේ මොකද්ද? අන්නේ වෙලාවෙ කියනවා යමක් ඉල්ලගෙන ආව. යම් කිසි කෙනෙක් ඉල්ලගෙන එනවා යමක් තියෙන කෙනෙක්. හැබැයි ආපහු ගෙනහලා දෙනවා. අන්නේ කෙනා ආය යමක් ඉල්ලගෙන ආවොත් ඒ කෙනාට දෙන්න. ඒ කියන්නේ යමක් ඉල්ලගෙන ගිහිල්ලා ඒ දේ පරිහරණය කරලා Tamanට ඒ විදිහටම ගෙනහලා ආපහු දෙනවා නම් එවැනි කෙනෙක් යමක් ඉල්ලගෙන ආය ආවොත් එයාට දෙන්න කියනවා. අන්න ඒක තමයි කිව කීවේ. ඊළඟට ඇහුවා දදන්තස්ස නදාතබ්බං කියලා කිව්වේ මොකද්ද කියලා. ඒ කාරණේදී විසාකාව කියනවා ඒ තාත්තා එදා ඒ වෙලාවේ ඒ කිව්වේ යම් අය එනවා යමක් තියන අය. හැබැයි ඉල්ලගෙන ඉන්නේ කපටිකමට. යමක් තිබුණත් කපටිකමෙන් ඉල්ලගෙන ඇවිල්ලා නොදී ඉන්නවා. නොදී මග හරිනවා. දෙන්න පුළුවන්කම තියෙද්දි කපටිකමින් නොදී හිටියෝ එවැනි අයට ආයි ඉල්ලගෙන ආවට දෙන්න එපා. අන්න ඒ කාරණේ තමයි කිව ඒ කිව්වේ. ඊළඟට මොකද්ද කිව්වේ? දදන්තස්සාපි අදන්තස්සාපි දාතබ්බං කියලා කිව්වේ මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ විසාකාව කියනවා ඒ කිව්වේ දුන්නත් නොදුන්නත් ඒ අයට දෙන්න කියලා කිව්වේ ඉතාම අසරණයි එනවා. සමහරු ඉන්නවා ඒ අය ඉතින් ඇවිල්ලා දෙන්නම් කියලා ඉල්ලනවා. අපි ගෙනත් දෙන්නම් මෙහෙමයි කියලා ඉල්ලනවා. හැබැයි එහෙම ඉල්ලුවට ඒ අය දුප්පත් අසරණයි. අන්න ඒ අය දුන්නත් නොදුන්නත් ඒ අයට පින් සලකාගෙන දෙන්න. ඒ අසරණකම සලකාගෙන දන් දෙන්න. අන්න ඒකයි කිව්වේ ඒ කිව්වේ. ඊළඟට ඇහුවා සුකන් නිසීදි තබ්බන් කියලා කිව්වේ. ඒ වෙලේ කියනවා වාඩි වෙනකොට තමන්ගේ ස්වාමියා ඉදිරියේ ස්වාමියාට අගෞරව වෙන විදිහට වාඩි වෙන්න එපා. ස්වාමියාගේ දෙමව්පියන්ට අගෞරවයක් වෙන විදිහට එකපාරට ගිහිලා ඉදිරියේ වාඩි වෙන්න එපා. බොහොම සංවරව තමන්ගේ ස්වාමියා ස්වාමියාගේ දෙමව්පියන්ට ගෞරවය ඇති වෙන විදිහට බොහොම සංවරව වාඩි වෙන්න කියලා තමයි ඒ මගේ තාත්තා විවාහ වෙන්න පෙර දවසේ ඇවිල්ලා කිව්වේ. ඊළඟට ඇහුවා එහෙනම් ඊළඟට මේ සුකම් බුංජිතබ්බන් කියලා කිව්වේ ඒ මොකද්ද කියලා ඇහුවා. එතකොට විසාකාව කියනවා ඒ පියා කියා හිටියේ සියලු දෙනාම ගෙදර ආහාර ගත්තට පස්සේ තමන්ගේ ස්වාමියා කාලා බීලා ඉවරද, තමන්ගේ දෙමව්පියෝ ආහාර ගත්තද, මේ කටයුතු ඔක්කොම කරලා ඉවර වෙලා ආහාර ගන්න. එතකොට සැපසී ආහාර අරගෙන මේවා හොදලා කරලා නිදා ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමන්ගේ ස්වාමියාටත් ස්වාමියාගේ දෙමව්පියන්ටත් ඒ ආහාර සපේලා ඔක්කොම කරලා අවසන් වෙලා ආහාර ගන්න කියලා තමයි කිව්වේ. සුකන් නිපච්චිතබ්බං කියලා කිව්වේ මොකද්ද කියලා ඊළඟට ඇහුවා. එතකොට විසාකාව කියා හිටියේ ඒ කියා හිටියේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි, ගෙදර නිදාගන්න යනකොට හැමෝටම කලින් නිදාගන්න එපා. තමන්ගේ ස්වාමියා දෙමව්පියෝ නිදාගන්න ගියත් නිදාගන්න පෙර ගිහිල්ලා දොරවල් වහලද, ජනෙල් වහලද, ගෙදර මේ සියලු පහන් නිවලද, මේ කටයුතු ඔක්කොම හොයලා බලලා අවසානෙ ගිහින් නිදාගන්න කියලා තමයි ඒ කියා හිටියේ. ඊළඟට මොකද්ද කිව්වේ කියලා ඇහුවා. එතන කියන්නේ තමන්ගේ ස්වාමියාටත් ස්වාමියාගේ දෙමව්පියන්ටත් දේවතාවුන් ලෙස සලකන්. ඊළඟට ගින්දරක් ඇසුරු කරනවා වගේ ඇසුරු කරන්න කිය මොකද්ද කියලා ඇහුවා. එතකොට කියනවා නෑ තමන්ගේ ස්වාමියාවයි ස්වාමියාගේ දෙමව්පියන්වයි ඇසුරු කරනකොට ඒ අයගේ හිත රිද්දවන්නේ නැතුව ඒ අය ඇසුරු කරනකොට බොහොම ගෞරවයෙන් ප්‍රවේශමින් ගින්දරක් ඇසුරු කරනවා වගේ බොහොම ප්‍රවේශමින් ඒ අය ඇසුරු කරන්න කියලා තමයි කිය උපදෙස් දුන්නේ. දැන් ඔය විදිහට මේ කරුණු අටටම විසාකාව පිළිතුරු දුන්නා. අර අහපු ප්‍රශ්න සියල්ලම විසාකාවගේ හිටපු අර නුවණැති විනිශ්චය මණ්ඩලයේ විසින් විසඳලා ඔක්කොම කරලා විසාකාව නිවැරදි කෙනෙක් බවට පත් කරා. ඊට පස්සේ අර විනිශ්චය මණ්ඩලය ඇහුවා තවත් චෝදනා තියෙනවද? නෑ කිව්වා. දැන් මේ චෝදනා සියල්ලෙන් විසාකාව නිවැරදි කෙනෙක් බවට පත් වුණා විතරයි විසාකාව කියා හිටියා එහෙමනම් දැන් මාත් එක්ක ආපු සියලු දෙනා ලෑස්ති වෙන්න කිව්වා යන්න. දැන් මට මේ ගෙදර හිටියට මට දානයක් දී ගන්න විදිහක් නෑ, මට තුනුරුවන් වඳින්න විදිහක් නෑ, මට බණක් අහන්න විදිහක් නෑ මේ මිත්‍යා දෘෂ්ටික ගෙදර. ඒ නිසා යන් යන්න කියලා දැන් කට්ටියට ලෑස්ති වෙන්න. එහෙම කියනකොටම විසාකාවගේ මාමණ්ඩි විසාකාවට කියන අනේ දුවේ යන්න එපා. මම වැරද්ද පිළිගන්නවා. අද ඉඳන් මේ නිවස තමන්ට පුළුවන් විදිහට තමන්ගේ තැනක් කියලා හිතාගෙන දන් දෙන්න කියලා. ඒ වෙලාවේ දැන් විසාකාවට ඔන්න මිගාර සිටු මැදුර තමන්ට ඍෂිසේ පින් දහම් කරගෙන ඉන්න විවෘත වෙච්ච වෙලා විසාකාව ඒ වෙලාවේ කියා හිටියා හරි මං එහෙමනම් හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ 500කට මේ නිවසේ දානයක් දෙනවා කිය. ඔන්න පසුවදාම බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලාට දානේට ආරාධනා කරා මිගාර සිටු මැදුල්. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්. මේක නිගණ්ඨයන්ටත් ආරංචි වුණා. නිගණ්ඨයෝ මිගාර සිටුවරයාට කතා කරලා පණවිඩයක් කිව්වා, දැන් කරන්න දෙයක් නෑ, ওই දානේ ඒ විදිහට දීපු දෙ. හැබැයි මිගාර සිටුවරයාට පණවිඩයක් කියනවා, ඔබ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ඉස්සරහට නම් යන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟ ආවර්තනී කියලා මායාවක් තියෙනවා. තමන් ඉස්සරහට යන අය වශී කරගන්නවා. ඒ නිසා කඩතුරාවකින් හැංගිලා ඉන්න කියලා. දානි දෙන වෙලාවේ ගේ ඇතුලේ හැංගිලා බලන්න කෙලින් ඉස්සරහට යන්න එපා කියලා. මේක විශ්වාස කරපු මිගාර සිටුවරයා දැන් බුද්ධ ප්‍රමුඛ සංඝයා නිවසට වැඩියත් කඩතුරාවකින් මුවා වෙලා හැංගිලා තමයි වාඩි වෙලා හිටි. මූණ දෙන්න ඉස්සරහට ආවේ නැහැ. විසාකාව දන් පැන් දීලා පුරුද්දක් තියෙන කෙනා බුද්ධ ප්‍රමුඛ සංඝයාට පුදුම විදිහට ශ්‍රද්ධාවෙන් දන් පැන් දීලා මේ විදිහට දානමාන පූජා කරලා අවසන් වුණාට පස්සේ එදා ඒ වෙලාවේ දැන් මේ මිත්‍යා දෘෂ්ටික ගෙදරකට බුදුරජාණන් වහන්සේ වඩින වෙලාව මුළු නගරේම මිනිස්සු දන්නවා මේ අය නිගණ්ඨ ශ්‍රාවකයෝ කියලා. ඒ නිසා මේ කටකතාවටත් එදා විශාල පිරිසක් මේ සිටු මැදුරට එකතු වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් දෙනා දානෙ වළඳලා අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. එදා බණහගෙන හිටපු පිරිස අතර මේ සිටුවරයා මිගාර සිටුවරයා කඩතුරාවකින් මුවා වෙලා හැංගිලා තමයි වාඩි වෙලා බණ ඇහුවේ. හැබැයි කඩතුරාවේ මුවා වෙලා හැංගිලා බණ ඇහුවත් ධර්ම දේශනාව අහලා අවසන් වෙනකොටම අවිද්‍යාව නැමැති කඩතිර හිතෙන් මිදිලා ගිහිල්ලා උතුම් සෝවාන් ඵලයට පත් වුණා මිගාර සිටුවරයා. එදා බණහගෙන හිටපු බොහෝ දෙනෙක් උතුම් ධර්මය අවබෝධ කරගත්. ධර්මයේ අවබෝධ වෙනකොටම මිගාර සිටුවරයාට පුදුමාකාර සතුටක් තුනුරුවන් ගැන පුදුම ගෞරවයක් ඇති වුණා. අර කඩතුරාවෙන් එළියට දුවගෙන ඇවිල්ලා විසාකාව අල්ලලා බදාගෙන කෑ ගහලා කියන්න ගත්තා, මේ මගේ අම්මා කීවා. අන්නේ තුල තමයි මිගාර මාතා කියන නම එදා ඉඳන් තමයි විසාකාවට පටබැඳෙන්න පටන් ගත්තේ. එදා ඉඳන් මේ නිවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දිනපතා දන් දුන්නා. විසාකාවගේ නිවසේ දිනපතා භික්ෂූන් වහන්සේලා 2000කට ආසන පනවලා තිබ්බා කියලා. මහ විශාල සිටු මැදුරක වෙනම කොටසක් වෙන් කරලා භික්ෂූන් වහන්සේලා 2000කට දිනපතා ආසන පනවනවා. දිනපතා භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් දානෙට වැඩම කරනවා. මේ විදිහට විසාකාව බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝ කාලයක් තිස්සේ දන් දුන්නා. දවසක් මහ විශාල වර්ෂාවක් මුළු දඹදිවටම වැටිච්ච දවසේ බුදුරජාණන් වහන්සේ එදා දානෙට ආරාධනා කරපු දවසේ අනේ විසාකාව කල්පනා කරා, මේ මහා වර්ෂාවේ බුදුරජාණන් වහන්සේ වඩම්මන්නේ කොහොමද කියලා හිතනකොට බුදුරජාණන් වහන්සේ 500ක් සංඝ පිරිස සමග විසාකාවගේ නිවසට වඩිනවා. එක වැහි බින්දුවක්වත් බුද්ධ ප්‍රමුඛ සංඝයාගේ සිරුරකටවත් ඒ අවට පරිසරයටවත් නොඇටි බුදුරජාණන් වහන්සේ නොතෙමි අර මහ විශාල වර්ෂාව අතරින් බුදුරජාණන් වහන්සේ වැඩම කරා. වැසි ඒ දෙපසට පමණක් ඇදහැලුණා. එදා විසාකාව දානේ පූජා කරලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් වර 8ක් ඉල්ලනවා. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මට වර 8ක් දෙන්න කීව. බුදුරජාණන් වහන්සේ වදාලා, විසාකාව, තථාගතයන් වහන්සේලා මේ වරන් දෙන අය නෙමෙයි කීව. අනේ නෑ ස්වාමීනි, යමක් කැපනම් මෙන්න මේ කැප දේවල් වලට තථාගතයන් වහන්සේ මට අවසර දෙන්න කීව. ඒ වෙලේ විසාකාව කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මගේ ඉල්ලී මට තමයි කීවා, මේ සැවැත් නුවරට වඩින ආගන්තුක ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාට පිණ්ඩපාතේ යා යුතු මාර්ග මොනවද කියලා සැවැත් නුවරට වැඩම කරපු ගමන් මේ පාරවල් ගැන දැනගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ආගන්තුක වැඩම කරන භික්ෂූන් වහන්සේලාට මේ සැවැත් නුවර පිණ්ඩපාතේ යා යුතු නොයා යුතු මාර්ග ගැන දැනුමක් ඇතිවන තාක්කල් ආගන්තුක භික්ෂූන් වහන්සේලාට දන් දෙන්න ආගන්තුක දානේ මට ලබා දෙන්න කීව. දෙවනි ඉල්ලීම තමයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස සැවැත් නුවර ඉඳන් චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා බොහෝ දුර ඈත චාරිකාවේ පිටත් වෙනකොට ඊට පෙර පිණ්ඩපාතේ යමින් දානේ සකස් කරගන්න දානේ හොයාගන්න මහන්සි වෙන්න ගියොත් උන්වහන්සේලාට චාරිකා ගමන ප්‍රමාද වෙනවා. අන්නේ නිසා චාරිකාය වඩින්න සූදානම් වෙච්ච ගමික භික්ෂූන් වහන්සේලාට ගමික දානේ පූජා කරන්න මට අවසර ඕනේ කිය. විසාකාවගේ ඊළඟ ඉල්ලීම තමයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කැඳ දානේ කානිසංස 10ක් දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ සැවැත් නුවර වාසී යම්තාක් භික්ෂූන් වහන්සේලා ඇද්ද ඒ සියලු දෙනාටම දිනපතා කැඳදානි පූජා කරගන්න මට අවසර ඕන කියෝ. ඊළඟට විසාකාව කියනවා, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, මේ සැවැත්නුවර ඉන්න ගිලන් භික්ෂූන් වහන්සේලාට ආහාර පාන දන් දෙනකොට ඒ අයට අවශ්‍ය බෙහෙත් හේත් එක්ක අවශ්‍ය ආහාර පාන තියෙනවා, සුදුසු නුසුදුසු ආහාර. ඒ නිසා ඒ ගිලම් භික්ෂූන් වහන්සේලාට තමන්ගේ රෝග සුවපත් වෙන තාක් කල් දන් දෙන්න මට අවස්ථාව ඕන කියෝ. ඊළඟට විසාකාව ඉල්ලනවා, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, මේ ගිලම් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් හේත් ආදිය උන්වහන්සේලා සුවපත් වෙන තාක් කල් පූජා කරන්න මට අවසර ඕන කියෝ. ඒ විතරක් නෙමේ, ගිලම් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ උපස්ථායක ස්වාමින් වහන්සේලාට පිණ්ඩපාතේ කරගන්න ගියොත් අර ගිලම් භික්ෂූන්ට අප උපස්ථාන කරන්න තියෙන කටයුතු මගහැරෙනවා. ඒ නිසා ගිලම් භික්ෂූන්ට අප උපස්ථාන කරන ස්වාමින් වහන්සේලාටත් දානය දෙන්න මට අවස්ථාව ඕන කියෝ. ඒ විතරක් නෙමේ, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, මේ සැවැත්නුවර වාසී සියලුම ස්වාමින් වහන්සේලාට දියසාටක පූජා කරන, නානකර පූජා කරන්න මට අවසරය ඕන කියෝ. ඒ විතරක් නෙමේ, සැවැත්නුවර වාසී සියලුම භික්ෂුණීන් වහන්සේලාට දියසලු පූජා කරන්න මට අවසරය ඕන කියෝ. ඔන්න ඔය ඉල්ලී මට විසාකාව ඉල්ලුවා. ඒ තමයි ආගන්තුක ස්වාමීන් වහන්සේලාට ආගන්තුක දානේ දෙන්න සැවැත්නුවරට වඩින, සැවැත්නුවරින් පිටත වැඩම කරන භික්ෂූන් වහන්සේලාට ගමික දානේ දාට පූජා කරන්නත්, සැවැත්නුවර වාසී සියලුම සංඝයාට කැඳ දානේ දිනපතා කැඳ දානේ පූජා කරන්නත්, සැවැත්නුවර ඉන්න ගිලම් භික්ෂූන් වහන්සේලාට දන් දෙන්න, ගිලම් භික්ෂූන් වහන්සේලාට බෙහෙත් හේත් පූජා කරන්න, ගිලම් භික්ෂූන්ට අපෝපස්ථාන කරන භික්ෂූන් වහන්සේලාට දන් දෙන්න, ඒ වගේම සියලුම සැවැත්නුවර වාසී භික්ෂූන් වහන්සේලාට දියසලු දියසාටක පූජා කරන්න, සැවැත්නුවර වාසී භික්ෂුණීන් වහන්සේලාට දියසලු පූජා කරන්නත් අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ අහනවා, විසාකාව, මේ කරුණු අටට අවසර ඉල්ලන්නේ කුමන ආනිසංසයක්, මොන වගේ ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන දැවුව ඔය අවසර අට ඉල්ලන්නේ? අන්න ඒ වෙලාවේ විසාකාව කියනවා, අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, මට තියෙන එකම පැතුමයි කිවා. මගේ මේ සිව්පසේ ලබන භික්ෂූන් වහන්සේලා ආයුෂයෙන් වැඩිත්වා, වර්ණයෙන් වැඩිත්වා, සැපයෙන් වැඩිත්වා, බලයෙන් වැඩිත්වා, ඥානයෙන් වැඩිත්වා, සීල සමාධි ප්‍රඥාවෙන් වැඩිත්වා, ධ්‍යානයෙන් සමාධියෙන් සමාපත්තියෙන් වැඩිත්වා, සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵල ලබාගෙන උතුම් අමා මහ නිවනටම පත්වේවා කියන ප්‍රාර්ථනෙන් තමයි කිව්ව මම මේ ඉල්ලීම මට ඉල්ලන්නේ. ස්වාමීනි, මේ සැවැත්නුවරට වැඩම කරන භික්ෂූන් වහන්සේලා අතරින් තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගිය අවස්ථාවල් වල දම්සභා මණ්ඩපයේදී මං අහලා තියෙනවා, ආගන්තුකව වැඩම කරන භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේශනා කරන අසවල් අසවල් ස්වාමින් වහන්සේලා අපවත් වුණා, පිරිනිවන් පෑවා කියලා. එතකොට ඒ ස්වාමින් වහන්සේලා අපවත් වුණා කොහෙද ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විස්තර අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ භික්ෂූන් වහන්සේලා කෙලෙස් සහිත අපවත් වුණා නෙමෙයි, කෙලෙසුන්ගෙන් මිදිලා පිරිනිවන් පෑවා කියලා. අන්න එතකොට මම ඒ භික්ෂූන් වහන්සේලාගෙන් ගිහින් අහනවා, ඒ පිරිනිවන් පාපු ස්වාමින් වහන්සේලා මේ සැවැත්නුවරට එහෙම වැඩලා තියෙනවද? එතකොට ඒ අය කියනවා, විසාකාව, ඒ පිරිනිවන් පාපු ස්වාමින් වහන්සේලා මේ සැවැත්නුවරට එක වතාවක් දෙවතාවක් නෙමෙයි, කීප වතාවක්ම වැඩම කරපු අය කියලා. ස්වාමිනී, එතකොට මට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. අනේ එහෙමනම් ඒ ස්වාමින් වහන්සේලා සැවැත්නුවරදී මගේ ආගන්තුක දානි වළඳලා ඇති, මගේ ගමික දානයක් හරි වළඳලා ඇති, එක්කො මගේ කැඳ දානය හරි වළඳලා ඇති, එක්කො ගිලන් දානයක් හරි උපස්ථාන කරන ඒ බෙහෙත් දානයක් හරි වළඳලා ඇති, එක්කො මගේ දියසාටකයක් හරි පිළි අරගෙන ඇති කියලා මට හිතනකොට මට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. ස්වාමීනි, ඒ විදිහට සිහි කරනකොට මගේ හිතේ සමාධිය ඇති වෙනවා, සද්ධාදී ගුණධර්ම ඇති වෙනවා, මට උතුම් නිවන් අවබෝධයේ උදෙසාමයි කිවා මම මේ ඉල්ලීම මට ඉල්ලන්. බුදුරජාණන් වහන්සේ විසාකාවට මේ ඉල්ලීම මටට අවසරය ලබා දුන්නා. පිංගතුනි, මේ විසාකාව ගැන තව බොහෝම ලස්සන සිදුවීමක් තියෙනවා. ඒ තමයි විසාකාව දිනපතා නිතර නිතර බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න දම්සභා මණ්ඩපයට එනවා. දවසක් විසාකාව දම්සභා මණ්ඩපයට බණහන්න ආවේ මගුල් ගෙදරක ගිහිල්ලා. එන ගමන් තමන්ගේ නිවසට ගිහිල්ලා මේ ආභරණ ගලවලා එන්න වෙලාවක් නැහැ. එදා සේවිකාව එක්ක එහෙම ඇඳ පැළඳගත්ත ගමන්ම, මේ ආභරණ පැළඳගත්ත ගමන්ම දම්සභා මණ්ඩපයට ආවා. ආපු වෙලාවේ තමන්ගේ පළඳනාව මේ මහාලතා ප්‍රසාදිනී කියන මේල පළඳනාව ගලවලා දම්සභා මණ්ඩපයට ඇතුල් වෙන්න පෙර තමන්ගේ සේවිකාවක් හිටිය කාලි කියලා දාසියක්. මේ සේවිකාවත් බොහෝම ශක්ති සම්පන්න කෙනෙක්. ඒ දාසියට ඒ සේවිකාවට විතරයි මේ මේල පළඳනාව උස්සලා තියන්න පුළුවන්. ඒ පළඳනාව දුන්නා මේ කාලි කියන දාසියට බණහල යනකොට මතක් කරලා ගන්නේ කියලා. එදා ධර්මයේ ශ්‍රවණය කළ අවසන් වෙලා සියලු දෙනාම බොහෝම සතුටෙන් නිවසට පිටත් වෙලා ගියා. ගියාට පස්සේ තමයි විසාකාවට මතක් වුණේ මේල පළඳනාව අමතක වුණා නේද කියලා. උදේ පාන්දර අර කාලි කියන සේවිකාවට කතා කළා කිව්වා ඔබ යන්න. ගිහින් බලන්න කිව්වා දම්සභා මණ්ඩපයට ඇතුල් වෙන තැන තිබ්බ තැන මේ පළඳනාව තියෙනවද කියලා. තියෙනවා නම් අරගෙන එන්න කිව්වා. එහෙම නැත්නම් ඉල්ලන්න එපා. අනිවාර්යෙන්ම ආනන්ද හාමුදුරුව අරගෙන තියලා ඇති කිව්වා. ඉතින් මේ සේවිකාව ගිහින් බැලුවා බලනකොට තිබ්බ තැන නෑ. ආනන්ද හාමුදුරුව අරගෙන තියලා විසාකාවට දෙනවා කියන අදහසෙන් ආරක්ෂාවට අරන් වෙන තැනකින් තියලා. විසාකාව කල්පනා කරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්දයන් වහන්සේ අරන් තිබ්බ දෙයක් සංඝයා අතින් අරගෙන තිබ්බ දෙයක් දැන් ඒක මට සුදුසු නෑ. ඒක පළඳින එක මට සුදුසු නෑ. ඒ නිසා මම මේ ආභරණය විකුණලා මම බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා ආරාමයක් කරලා පූජා කරනවා කියලා එදා සිතුවිල්ලක් ඇති කරගත්. එදා විසාකාව මුළු සැවැත් නුවර නගරයේ පුරාම අඬබෙර කරුවන් පිටත් කරා මේ ආභරණේ වෙන්දේසි කරත් විශාල පිරිසක් රැස් වුණා. මේ ආභරණේ නව කෝටියක් වටින ආභරණේ නව කෝටියකට මිල කරලා වෙන්දේසියේ තිබ්බා. බොහෝ දෙනෙක් ඇවිල්ලා ගත්තා. මිනිස්සුන්ට වටිනවා. අතට අරගෙන බැලුවට මේක පළඳින්න තරම් කාය ශක්තියක් තියෙන කිසිම කෙනෙක් ඒ පවුල්වල නැහැ. ඒ නිසා කොච්චර වටිනවා වුණත් ඒක පළඳින්න පුළුවන්කමක් නැත්නම් ඒ අයට වැඩක් නැහැ. ඒ නිසා ඇවිල්ලා බලලා ගියත් වටිනවා වුණත් කවුරුවත් මේක ගත්තේ නැහැ. අන්තිමට විසාකාව කල්පනා කරා මේකේ වටිනාකම දීලා මමම මේක මිලදී ගන්නවා කියලා නව කෝටියක් කහවණු වලින් තමන්ගෙම පළඳනාව තමන්ම මිලදී ගත්තා. එහෙම අරගෙන නව කෝටියක් වියදම් කළා තමයි පූර්වාරාමේ හදන ඉඩම මිලදීලා ගත්. තවත් නව කෝටියක් වියදම් කරලා දෙමහල් ප්‍රාසාදයක් කාඹර 1000කින් යුක්ත ආරාමයක් සකස් කරා. ඒ වගේම මේ හැම කුටියකටම ඇඳන් පුටු මේස ඇතිරිලි මේ සියලු දේවල් වල ඒ වගේම මේ ආරාමේ සංඝසතු කළ පූජා කරන උත්සවයේ මේ පින්කම වෙනුවෙන් තවත් නව කෝටියක් වියදම් කරා. මේ විදිහට 27 කෝටියක් වියදම් කරලා තමයි විසාකාව පූර්වාරාම ආරාමේ සකස් කරලා ඉදා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා සංඝසතු කළ පූජා කරේ. පින්වතුනි බොහොම ලස්සන සිදුවීමක් එදා වුණා. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා විසාකාව විසින් 27 කෝටියක් කහවණු වියදම් කරලා හදලා පූජා කරපු පූර්වාරාමේ පිළිගත් දවසේ බුදුරජාණන් වහන්සේ බුදුරුව 1000ක් මවාගෙන හැම කුටියකම බුදුරජාණන් වහන්සේ බුද්ධාසන මවාගෙන වැඩ සිටියා. එදා ආරාමේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කළා. විසාකාව කාඹරෙන් කාඹරයට ගිහින් බලනකොට හැම කාඹරයකම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. විසාකාවට පුදුම සතුටක් අප්‍රමාණ සතුටක් ප්‍රීතියක් ඇති වුණා. මේ කාඹර 1000ම බුදුරජාණන් වහන්සේ පරිහරණය කරා කියන අදහසෙන් බුදුරුව 1000ක් මවාගෙන බුදුරජාණන් වහන්සේ මුළු ආරාමෙම වැඩ සිටියා. එදා විසාකාව තමන්ගේ දරු මුණුබුරන් මිනිබිරියන් මේ සියලු ඥාතීන් පිරිවරාගෙන පූර්වාරාමේ වටා ප්‍රදක්ෂිනා කරමින් බොහොම සතුටින් ගීතිකා ස්වරූපේ මහා හඬින් බුදුගුණ දහම්ගුණ සංගුණ ඒ ගීතිකා අතර තියෙනවා මම සුදුහුණු ආලේප කරපු ආරාමයක් හදලා කවදා පූජා කරන් දෝ කියන සිතුවිල්ලක් මගේ හිතේ තිබුණා. අදේ සිතුවිල්ල ඉෂ්ට වුණා. මම බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් පූජා කරා කියලා පුදුම සතුටෙන් කවිවලට ගීතිකාවලට කිය කියා පූර්වාරාමේ වටේට ප්‍රදක්ෂිනා කර කර වන්දනා කරන්න පටන් ගත්තා. මේක බලාගෙන හිටියා භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක්. අනේ විසාකාව බොහොම සංවර කෙනෙක්. මහා හඬින් කතා කරන කෙනෙකුත් නෙමේ. අද මොනවා වෙලාද මේ දරු මුණුබුරන් පොඩි අය පිරිවරාගෙන මේ පූර්වාරාමේ වටේට මහා හඬින් මේ ගීතිකා කිය කිය වටේ වඳිනව නේද කියලා මේ අය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පසුවදා කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඊයේ මේ පූර්වාරාමේ පූජා කරපු දවසේ විසාකාව මෙන්න මේ වගේ හැසිරීමක් දැක්කුවා. ස්වාමීනි, විසාකාව බොහොම සංවර කෙනෙක්. අපි කවදාවත් දැකල නෑ විසාකාව මහනින් කතා කරනවා. ඒ නිසා විසාකාවට ඊයේ දවසේ චිත්ත විපිලිසර භාවයක්කත් ඇති වුනාදෝ කියල බුදුරජාණන් වහන්සේගෙන් අහනෝ. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ විසාකාව ගැන කියනවා, හාහා මහණෙනි, විසාකාව ගැන හිම හිතන්න එපා කීවා. විසාකාව කියන කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙනාපු මහා පින් ඇති උත්තමාවියක් කීවා. විසාකාව තමන් විසින් 27 කෝටියක් වියදම් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට හදලා පූජා කරපු මේ ආරාමේ දැකලා ඒ තමන් කරපු පින සිහි කරගෙන තමයි කිව්වා, සතුටෙන් තමයි කිව්වා, ඔය ප්‍රීති වාක්‍ය කී කියා පූර්ව ආරාමේ වටේට ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරේ. එදා බුදුරජාණන් වහන්සේ මේ විසාකාව ගැන අනාගත වාක්‍ය කීපයකින් ගාථා වලින් දේශනා කරන්නට යෙදුණා. මහණෙනි, මේ විසාකාව දිවි ඇතිතෙක් භික්ෂූන් වහන්සේලාට කරුණ වටකින් අප උපස්ථාන සලසනවා කීවා. මේ විසාකාව දීර්ඝ ආයුෂ විඳිනවා. විසාකාව බොහෝ පින් ඇති කෙනෙක්, පෙර පින් ඇති කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු කෙනෙක්. මහණෙනි, මේ විසාකාව මේ මනුස්ස ලෝකයේ උපදින අන්තිම ආත්මයයි කීවා. විසාකාව මේ ජීවිතේ මරණයට පත් වෙලා දීර්ඝ ආයුෂ විඳලා නිම්මාන රති කියන දිව්‍ය ලෝකේ උපදිනවා. නිම්මාන රති දිව්‍ය ලෝකේ සම්පූර්ණ දිව්‍ය ආයුෂ වින්දනය කරලා එහෙදී ඊළඟ දිව්‍ය ලෝකෙට යනවා. පරිනිම්මිත වසවර්ති දෙව්ලෝ උපදිනවා. පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ සම්පූර්ණ දිව්‍ය ආයුෂ වින්දනය කරනකොට දෙව්ලොවදී සකදාගාමි අනාගාමි කියන මාර්ගඵල ලබා ගන්නවා. ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙලා අනාගාමි වුණාට පස්සේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේම විසාකාව පිළිවෙලින් උපදිනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිටා කියලා අනාගාමියයි උපදින බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. ඒවට කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. ඒ බ්‍රහ්ම ලෝකවල උපදින අනාගාමි ඵලයට පත්වෙච්ච අය විතරයි. විසාකාව මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේම පිළිවෙලින් ඉපදිලා අකනිටා බඹලොවේදී උතුම් අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පානවා කියෝ. මහණෙනි, විසාකාව මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අන්තිම ආත්මයයි කියලා බුදුරජාණන් වහන්සේ විසාකාවගේ ගුණ වර්ණනා කරමින් බුදුරජාණන් වහන්සේ ගාථාවලින් දහම් දෙසුවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාලා, ඒත දක්කම් භික්ඛවේ මම ශාවකාණං සාවිකාණං අග්‍රදායිකාණං, මගේ මේ බුද්ධ ශාසනේ මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර අග්‍රදායිකාව බවට පත් වෙන්නේ මේ විසාකාවයි කියලා, විසාකාව අග්‍රදායිකාවක් බවට මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයක් පවා ලබා දුන්නා. විසාකාව අවුරුදු 120ක් ආයු වින්දනය කළා. දරුවෝ 20 දෙනෙකුගේ අම්මා කෙනෙක්. ඒ වගේම අවුරුදු 7 සෝවාන් වෙලා වටිනා මේල පළඳනාවක්, එදා 9 කෝටියක් වටින පළඳනාවක් පරිහරණය කරපු බොහොම සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරමින් බුද්ධ ප්‍රමුඛ සංඝයා

0: උන්ට දන් දෙමි. මුළු සැවැත්නුවර වාසී සියලු සංඝයාට දියසාටක දියසලු, සියලු භික්ෂුණීන්ට දියසලු පූජා කරගනිමින් තමන්ගේ ජීවිතයේ දිවි ඇතිතෙක් මහා පින්දහම් රැස් කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වස් කාල 6ක් බුදුරජාණන් වහන්සේ මේ විසාකාව කරපු පූර්වාරාම ආරාමේ වැඩ සිටියා. මේ සියල්ල දැකබලා මහා පින් ඇතුව පින් රැස් කරගත්ත විසාකාව මරණයට පත් වෙලා නිම්මාන රති දිව්‍ය ලෝකෙ ඉපදුනා. අදටත් ඒ දිව්‍ය ලෝකේ වැඩ සිටිනවා ඇති. මේ දිව්‍ය ලෝකෙන් පරිනිම්මිත වසවර්ති දෙව්ලොව උපදින බවත්, සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේම ඉපදිලා එහෙදි පිරිනිවන් පාන බවත් බුදුරජාණන් වහන්සේ අනාගත වාක්‍යවලින් දේශනා කරා. ඉතින් ඒ නිසා මේ මහා පින් ඇති විසාකාවගේ ජීවිතේ අපි ආදර්ශයට අරගෙන, අපි දන්නවා බොහෝ දෙනෙක් දන් පැන් දීලා ප්‍රාර්ථනා කරන විසාකා, සුමනා, සුජාතාව ආදී කෙනෙකුට මේ වගේ පින් දහම් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරනවා. දැන් ඔබ දන්නවා විසාකාවගේ ජීවිතේ මොන තරම් පුණ්‍යවන්ත ජීවිතයක්. විසාකාව මොන තරම් දන් පැන් දෙමින් සංඝයාට බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරපු කෙනෙක්. ඒ නිසා මේ සියල්ල දැනගත් ඔබට අද පටන් විසාකාව ගැන හිතනකොට ඔබේ හිතේ මේ සියලු සිදුවීම් මතුවෙන්නට ඕන. විසාකාවගේ ජීවිතය ගැන තමන්ට නිතර සිහි වෙන්නට ඕන. මමත් එවැනිම ජීවිතයක් ගත කරමින් සීලාදී ගුණධර්ම දියුණු කරගනිමින් මේ බුද්ධ ශාසනයේ බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා මගේ ශක්ති පමණින් අප උපකාර කරමින් මමත් උතුම් ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඔබ හැම දිනම ඔබේ ජීවිතයේ තුල කරගන්න. එහෙමනම් අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැකබලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එහෙමනම් පින්වතුනි, අද ධර්මශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පිනේ ඔබ හැම දෙනා නමෙන් මිය පරලෝකීය ඥාතීන්, ධර්මශ්‍රවණය කරපු පින්වතුන් නමෙන් මිය පරලෝකීය සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම ඔබ හැම දිනාටමත් ධර්මශ්‍රවණී කර ලක් වාසී ලෝ වාසී ඔබ හැම දිනාටමත් මේ සියලු පිනෙන් හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න මේ සියලු පින උපකාර වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. ඔබ හැම දිනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා. උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පිනත් උපකාර වේවා, වේවා, වේවා කියන ප්‍රාර්ථනෙන් ඔබට ආශිර්වාද කරනවා. සිතක් සාන්තියක් යහපතක් වේවා කියන මෙත් සිතින්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912 4715 077640160 දුරකථන අංක මගින්ද 071 8027 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ. සුදිර කුවන් පෙතලිය.

0: ഉപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമീ പമാവ് നുസലകിൽ മരണയട്ട് കറുണുവാൻമീ എഹയിൻ പിങ്വത്ത് നുപമാ ഊവോ നുമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർഗ
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදෑසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින්කම කානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපිදලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා, 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා.
එවගේම සර්පයන් භූතයන් නාගයන් කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණ සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුලින් පින්තුණු මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවා නම් සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකව
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ
2: සුදිල ගුවන්විදුලිය

මුනිවරයින් විසින් දේශනා කරන ලද බණ කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

0: ුවන් විදුලිය
1: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න. අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර

පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කළයි, හොඳ වැඩක් කළයි, යහපත් දෙයක් කළයි කිය කියා සතුටු

එනිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකෝ.

0: ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් බඳුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමක වගේ
1: සුදුල ගෝමීය සංගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන හිටි අයයි

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේය.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

ලෝකයෙහි බුදුවරයෙකු පහළවන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ

0: FM 90.1 ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල radio.lk අරහා මුළු ලොවටම
1: සුදුල ගුවන් විදුලි.
2: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අපෝපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

තමන්ගේ ඉසගිනිගත් අයකු එම ගින්න නිවා දමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමාන් නොවිය යුතුය. මේ සංසාරයේ අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක් කොයි

පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්

රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකින්න මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපේ නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්න එවිට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා.

0: පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ග
1: සුදිලි ගුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යම
1: සුදිලෙ ගුවන් විදුලියයි.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

ඉරණමලෙස පැටියට ගිටිහුර තල්බාරි මුළු ගම්මානෙටම හිටිය හොඳ හැඩකාරී මේ දෙදෙනට උපමාවක් යොදන්ත බැරිද තේකොළ සහ

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත්තිය පුගේවා පැටිය ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත
1: සුදිලේ ගුවන් විදුලියයි.

සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

පින්දත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන්. කවරෙක් මනාව දෙසන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවුවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

0: පින්වතුනි, මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය කුප්පවක්.
1: සුතිර කුවන් පෙතලිය.
2: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවට පරලොවට

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවක්.
1: ආහාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදුහාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථුවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. එවැගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසර

0: පින්නත. මහා ගංවතුරක් නිදිගත්ත ගමක් ගසා හරින්නාක්ම. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය කුප්පවක්.
1: සොටිර කුවන් පෙතලිය.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත්

0: ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.
1: සොතිර කුවන් පෙතලිය.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ගීතය සෑම දෙනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අප හා සම්බන්ධ විය හැකි.

කැමති සතිය දිනවල පස්වරු දෙකේ සිට හතර දක්වා සුදුල රේඩියෝ .lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතු වන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූප රාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනවා ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

0: சுதிலே குவன்விதுலியே
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: Pedolin.
1: बाहर से कोई अंदर ना आ सके, अंदर से कोई बाहर ना जा सके।

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.
1: ඉන්දිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉන්දි කටු පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිරින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා ඉඳිකටු පූජා කිරීමේ ආනිසංසවාසයෙන්. ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති, නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත්ත මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට හි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කරගන්නවා නම් මේ නිම්හිම් නැති භව සාගරයෙන් එගොඩ විය හැකිය.
1: සුදිර කුවන් පෙතලිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය කුප්පවත්තු.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මේ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේ.

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවල්
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පාලුවනේ දිනපතා 5 රුපියල් 50 සිට 5 රුපියල් 60 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුලු ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

මේ පැරැදිී සිටින්නේ සුදුල ගුවන් විදුරියයේ මතුදින ලෝදිනන පුංචි අපි ළමා වැඩසටහන සමගයි.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
0: සුදිල

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පවග්ගය.
1: මල් රේණු, මල් වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෞතර බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිතු මල් මාලා, මල් වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳමත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදුහාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුව උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදී පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිණෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා. සංසාරේ අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුව, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිලා තිබෙනවා. එවැගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරලා ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා
1: කරගන්න. සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිවමහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකථික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදිරිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරේටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagattavu pūjā dravyan buddha peraherin budu buddha sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa 820 බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්න.

0: සාදු.
1: අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගා

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදිපෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන් සිහිපත් කරමු. උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයත් ලබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලොව පරලොව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.
1: ඉදිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉදිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා. ඉදිකටු පූජා කිරීමේ ආනිසංසාසී ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති. නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත්ත මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරය අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

0: අන්න අතන මල් බඳුමි බඹරුණු එළ මල.
1: මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

රස විඳිමු වැඩසටහනින්. අපි ඉඳහිට චිත්‍රපටයක දෙක ගීතත් ප්‍රචාරය කරනු ලබනවා. මම මීළඟට තෝරාගනු ලැබුවේ එවැනි ගීතයක්. මේ චිත්‍රපටිය මහරෑ හැම වූ ස්ත්‍රිය 1966 වර්ෂයේ තමයි තිරගත වුණේ. මෙහි ගීතවල තනු නිර්මාණය කළේ සහ සංගීතය අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට ශිල්පියෙකු වන M.K. රොක්සාමි. ගායනා කරන්නේ මේ ගීතය මොහිදින් බෙක්. අහලා බලන්න සුමිහිරි, ඔබේ මතකයේ රැඳුණු සිත් රැඳි ගීතයක් මේ.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුභාවිත ගී රස විඳමු වැඩසටහන තුළින් අපි ඉඳහිට සංගීතයට කලාවට ඉතාමත් වැදගත් වන චරිත පිළිබඳවත් කතා බස් කරන්න සූදානම් කරගෙන තිබෙනවා. අද දවසේ ශ්‍රීමත් ජෝන් ද සිල්වා සූරීන් පිළිබඳව කෙටි සඳහනක් මේ තුළින් සුභාවිත ගී රස විඳමු වැඩසටහන තුළින් ඔබට ඉදිරිපත් කරන්න මම කැමැතියි. ජෝන් ද සිල්වා සූරීන් උපත ලැබුවේ 1857 ජනවාරි මස 13 වනිදා කෝට්ටේදී. මෙතුමා වෘත්තියෙන් ගුරුවරයෙකු හා නීතිඥවරයෙකු ලෙස කටයුතු කළා. සංගීතය හා නාට්‍ය කලාව පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කළ අයෙක්. විශේෂයෙන්ම නූර්ති හා නාඩගම් සම්ප්‍රදායේ ප්‍රමුඛ පුද්ගලයෙකු බවට පත් වුණා. එතුමා කතුවරයෙක්ද වෙනවා. ඔහු රචිත නූර්ති අතර ශ්‍රී වික්‍රම, වෙස්සන්තර, රත්නාවලී කෘතීන් ඉතාමත් වැදගත් තැන ගන්නවා. ජෝන් ද සිල්වා සූරීන් 1922 ජනවාරි 28 වැනිදා දැයෙන් සමුගත්තා. එතුමාට උපහාර පිණිස කොළඹ කලාගාරය අසල පිහිටුවා තිබෙන ජෝන් ද සිල්වා රඟහල නම් කරනු ලැබුවා. සිදුල ගුවන් මුදලියෙන් ජෝන් ද සිල්වා සූරීන්ට උපහාර වශයෙන් මේ මොහොතෙහි විස්සන්තර නූර්තියේ එතුමා රචනා කළ ප්‍රකට ගීතයක් මෙසේ ප්‍රචාරය කරන්නට අපි අදහස් කළා.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳිමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රස විඳිමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: පින්තුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරයේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට

0: දුගතියට නොවැටී යහපත් භූමි තලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත් වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.
2: නමෝ තස්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවත්
1: පින්වතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
2: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරක